ධාතුවන් ජේ අණ්ඩජ සීතජ ජේ රජං රච භූම අකාශපතාල් ජලං රච පවක් පවන් ප්‍රචණ්ඩ බලි බංජාස් කියෝ ඵල ෆූල කලී භූමේර අකාශ නිවාසිතං රච රූජ එකාදස චන්ද්‍ර බිරතං දොද චාන්ද දීසහ දීපදයි ජය පවක් පවන් ප්‍රචණ්ඩ මයි ජය ඛණ්ඩ අඛණ්ඩ ප්‍රචණ්ඩ කියේ ජය චතරූපාය ශපාය දියේ ජය ලෝක චතුර්දස් චාර රචේ නල් ගන්ධර්ව දේව අදේව සචේ අනධූත අභූත අශූත මතං අන්ගාද අව්‍යාද අනාද ගතං අන්ඛේද අභේද අශේද නරං ජය චාර චතුර්දිශ චක්‍ර ෆිරං ජය රාග නරංග නාරේඛිරුගං ජය සූගන පූගන ජෝග ජුගං භුව බංජන් ගංජන් ආදසිරං ජය බන්ද දේව අදේව නරං ගණ කින්නර ජාච්ච භුජංග රචේ මණ මාණක මූතිලාල් සුච්චේ අන් භාජ ප්‍රවාන් ගංජ ප්‍රතං ජය පාරණ පාවත පූර් මතං අන් ඛණ්ඩ ස්වරූප අඩණ්ඩ ප්‍රභා ජය ජම්පත බේද පුරාන් සභා ජය බේද ගතේව අනන්තකහ ජය භූත අභූත නා භේද ලහ ජය බේද පුරාණ ගතේ බජ පැසුත සෙන්ද අදෝ මුක තාපත පෑ කේ ගල් පන්ලෝ තප තාප කර නෙහි නෑ කිරපා නිද පාන පර ජය පූගණ ධරම් සබෑ තජ හැ එක් චෙත් කිරපා නිද කූ ජප හැ තේ උයා වව සාගර කෝතර හැ බව භූල් නා දේහ පුනර් ධර හැ එක නාම් බිනා නේ කෝ

ගන්ධරව දේව දානු නබ්‍රහම් ක්ෂත්‍රියන් මාහි බෑස්නංගේ බිකැබි රාජ සූද්‍ර භීවහනාහි ගූඩ ගෝනනපි හිලපි හිකාර.

ඛණ්ඩ අඛණ්ඩණ කාලකිත් කූණකිතේ දාම්නි දමංකන් ධුජා පරංකන් පණීපුංකාරං ජෝතජිතේ සරධාර විභර්කන් දුෂ්ට ප්‍රකරකන් පුෂ්ට ප්‍රහරකන් දුෂ්ට මතේ ජය ජය හෝ සීමා ඛාසුර මර්දන ඌම අකාස්තල වරත අධේ දාම්නි ප්‍රහසං සුචබ් නිවාසං ත්‍රිෂ්ටි ප්‍රකාසං ගූඩගතේ රක්තාසුර ආචං යෝධ ප්‍රමාචං නර්දාන රාචං ධරම් ෘතේ සරණාන්ත අචින්ති අනල් විබන්ති යෝග ජයන්ති ඛඩග ධරේ ජා ජා හෝ සීමා ඛාසුර මර්දන පාප විනාශං ධරම් කරේ අගෝග්නිවාරං දුෂ්ට ප්‍රජාරං ශ්‍රීෂ්ඨ වාරං සෝද්ද මතේ පණියර්පුං කාරණ බාග්මකාරණ ශාස්ත්‍ර ප්‍රහාරණ සාද මතේ සත්‍යසනාන් අෂ්ට ප්‍රවාහං ගෝල් නිවාන් තේජ අතුලං ජා ජා හෝ සීමා ඛාසුර මර්දන ධූම අකාශ පතාල් ජලං චාචර චම්කාරං චිච්චුරහරං දුම් දුඛාරං ද්‍රප්පතේ දාඩවි ප්‍රතන්තේ යෝග ජයන්තේ මලිනි මතන්තේ ගූඩකතේ කරම් ප්‍රණාසං චන්ද ප්‍රකාසං සූරත් ප්‍රතේ ජන ආෂ්ට භුජේ ජය ජය හෝ සීමා ඛාසුර මර්දන පරම් විනාසං ධරම් ධුජේ ගොංගුරු ගමංකන් සහස්ර ජමංකන් පණි අර්පුංකාරණ ධරම් ධුජේ අෂ්ටාද් ප්‍රහාසං ත්‍රිෂ්ඨ නිවාසං දුෂ්ට ප්‍රණාසං චක්‍රගතේ කේසරි ප්‍රවාහය ශෝධ සනාහය අගමතාහය ඒක් බ්‍රතේ ජා ජාහෝ සීමා ඛාසුර මර්දන ආදි කුමාර අගාත් බ්‍රතේ සුරනර්මන් බන්ද දුෂ්ට නිකන්දන් දෘෂ්ට විනාසන් මෙරත් මතේ කාවරු කුමාරී අදමුධාරී නරගනිවාරී ආදි කතේ කෙංකණි ප්‍රසෝහන් සුරනර්මෝහන් සිංහාරෝහන් පිතල් තලේ ජා ජාහෝ සී සම තෝර නිවතන් බාය පතාල අකාස අනලේ සංකටි නිවාරණ අදමුධාරන් තේජ ප්‍රකරකන් තෝන්ද තවේ දෝ දෝග දහන්ති ජවාල් ජයන්ති ආද අනාද අගාත් අච්ේ ගණ්ඩක විරාජා රුණ ජුණ බාජා බ්‍රහ්ම බාජා

සේ චතුරානං සේරුම් නාරික සේ සබූ මෙල්ගායෝ බේදගතේවනා බේදල කියව සවහාර පරේ හරහාතනා ආයෝ පායසගනේ පාර උමාපත සෙද්ධ සනාත සනන්තන්තය අයෝ ත්‍යන්තරෝතයකෝ මල්ම යහකෝ අමිතෝජ සබෑ ජගෂායෝ බේද පුරාණක තේම කුරාන් අභේදනපාන් සබෑ පජහාරේ බේදනා පායසකයෝ අන් බේදකෝ කියීරතහංශය ජිපුකාරේ රාගන රූපනාරේ රංගන සාගන සෝගන සංගතිහාරී ආද අනාද අගාද අභේක අද වැෑග ජැපිවතෙන් හේ කොලතාරී තීරත් කෝට කියයේ ඉෂ්නාන්දීයවෝදාද මහා බ්‍රද්ධාරී දේස්තරියෝකර භේස්තපූධාන කේසිධරේ න මිලිහරපයාරී ආසන් කෝට් කරේ අෂ්ටාන්ධරේ